0: DVFM නුවදිහේ 1 MHz දිවෙහිඟ මොණිෆුයි පිළවැදෙන නමුග අබදුවස්
1: මී අහමදාමිත්

0: නොදිය එක මෙගහටස් දිවෙහි එක්ක අබදුවස් එම්ම ගාත.
1: එම්මේ ෆහරකු ඉවුන් නමස් රාගෙන් හිතා කුළෙල ෆාන එකමුකු ඒගෙතෙරෙන් හඳාන් හොරි කිතර රාගු බයික එච්චෙන්නුම් කොපී එවෙස් නුම් දිවෙහි ෆස්කඩුන් උපන්වි දිවෙහින්ගෙ ෆහුරුවරි අමිල්ල අඩුත අමිල්ල රාගුත මි ලවතවගේ නන්තන් ඉගෙන කියාවර කබ්බා මි ලවතන් හිමනේ අල්බම් ගේත දිවෙහින්ගේ මි අගුහරි රාගුතක ලව කියා ලවකුන් තරිනකි කොබෑකන් එගේ බා
2: ගිවිණුම් බොන්ති කෙඩුම් අස්තරුගා ජේමුවවාතාදිගුමගු
1: මාසිී ගාඩු ඉෆාවා රාගුතකා මිහාරු නුකුන්නමුන්දා ලවතවගේ මළුමාත් එකියවරේ බලාලා ටෙස්ට් කොල්ලමා
0: චාලු රාගු
1: ආදිත්ත දුවහුගේ රේගඩු අක්කටි ෆනරෑන් බෑවිරිහුම්ම මෙසජ් කුරාණි පියසමයායි
0: නොදිය එක මෙගහටස් දිවෙහි එක්ක අබදුවස් එම්ම ගාතේ

හම කශවරුන් තිමන් රස් කලාගෙ තිය බෑමිහුන් ඉම්තිහානු කරවා හුසීමෙ එයි බිරිවර කමයි බඩුහෑ හූුණු කම්ගෙ තෙරෙන් කමෙ මෙදවර කුරෙව්වුමුන්නෙ අධි මුදාතකයි ෆුරාණතකයි මේවාතන් උනි කුරෙවුමුන්නෙ අධි කෙත්තරින්න උපාවිරිකම්ගෙ හබරු කලේගෆාන් දෙව්වාශේ.

0: 91 MHz DIVEF අබදුවස් එම්ම ගාත
1: Lunch break.
2: Lunch break.
3: Lunch break.
2: Lunch break.
3: Lunch break.

0: വൈറൽ വൈബ്. വൈറൽ വൈബ്.
1: ලිස්ටුක දෙවනෑගම යති 4.49 බිලියන් ස්ට්‍රීම් අයකු ස්ටාර් බොයි. දෙහා සෝලවනාහ රිලීස් කුරිමි ලවේකී ද වීකෙන්ඩ්ගෙ මූඩි R&B ස්ටයිලා ඩාෆ්ට් පංකෙ ඉලෙක්ට්‍රොනික් මියසික් එක්කොල්ලෑගෙන් උපෙද්දි වරත් තෆාතු ජමානි ලවේ. ಮಶೂರುಕಮಾ ಮುಸ್ಸಂದಿಕಮಾ ಕಾಮಿಯಾಬಿಗೆ ಅಂದಿರಿ ಫರಾತಂ ಅಲಿಯಲುವಾ ಲಾಫವಾ ಮಿಲಾವಣಿ ಅಮೆರಿಕಾಗೆ ಬಿಲ್ಬೋರ್ಡ್ ಹೊಟ್ 100ಗೆ ಎವ್ವನ ವಿಸೋದಾಫಾ.

0: දිවෙහි FM දිවෙහි නායකු නුවදිහ එක මෙගහර්ට්ස්
1: අබදුවස් එම්ම ගාතුක
2: මිජහුණිය කන්තක දෙල් ආහික මෙතනු එම්ම ඉංචි විස්කුරියක ජස්සා දෙවෙ නිවරු නොකුරීයා මීම් පිකපේ විස්කුරියක නුජයන්
3: එක්ස්කියස් තංකොල තක්ක ෆානන්ත
2: දත්තා මවෙස් මෙවල නව තංකොල නොදිබිගෙන්න
3: අහරෙන්ගේගේ දොරුමතීගේ තීනී තියපුර තංකොල කුරියව් වෙස් ෆහත වෙස් ජස්සාදිම අහනගිය වදවේනි
2: එහන්ත සොරි
3: දැල්ෆ්ලා සමා තිතා ඉඳගෙන් කෝචෙත්ත කියවේනි බේරුන්ගෑ මෙහිවේ අඩුපක් ගඩු ලාහිකෙන්නු කියවාක
4: මම්මා වකි මච්චන් එරියස් කියවේත ජෙහිකෙන් හුරිගෙන් ලවජහා ශෝකුලේ අඩුනුන් එහෙන් අඩෙන්නේ අති ඒගේ මතීබෑ හද අඩුපක් ගණ්ඩා හැති බොලුකරිස්සායබ
3: දෙන් කී කුරාණි දැල්ෆ්ලා එහෙලි කුඩ මිහ ඉරුකොල නුවන් නින්දවාක මිනිකුමැලි සිහාරය ಅದ ನೀರುಣಿ ಏನು ಹೇಳಂ ವೈರ ನಮಾದ ಬಸರ
5: ಹಮಹಿಮೆ ಮಾಹೋದ ಗಾಯಂ ಕುರುಮ ಕೊಮ್ಮೆ ಮೀಹಕ್ವಿಸ್ ಎ ಮೀಹಕ್ಕೆ ಫರ್ತಿಯ ಸಿನ್ಮಾ ಅದಾ ಕುರಬ್ಬ
4: ಬಪ್ಪ ದುರುವೆ ಬಲ್ಲವ
2: ಕೀನವಿ ದರ್ಫ್ಲಾ
4: ಅಳುಗೊಂಡು ಬೇನು ಬಪ್ಪಯ್ಯ ಮಿ ಕಿಯಾದೆ
2: ಎಂತ ಓಕೆ ಅವ ಕೇಳಿದೆ ಬಪ್ಪ ಮೇಷಿನ್ ಅವ ಕೇಳ
4: ದುಂ ಫತುಗೆ ಇಸ್ತಿಯು ಮಾಲು ಕುರುಮು ಅಂಗಾಗೆ ಕೆನ್ಸರ್ ಜೆಹೆ ಹಿತುಗೆ ಬಲಿತ ಜೆಹೆ ಸ್ಟ್ರೋಕ್ ಜೆಹೆ ಫುಪ್ಪ ಮೇಗೆ ಕೆನ್ಸರ್ ಜೆಹೆ ನೇವಾಲ ನಿಜಾಮುಗೆ ಬಲಿತ ಜೆಹೆ ಗೊಹರುಗೆ ಕೆನ್ಸರ್ ಜೆಹೆ ಟೈಪ್ ಟೂ ಡಯಾಬಿಟೀಸ್ ಜೆಹೆ
2: ಕೀಬೆ ಬಪ್ಪೇತ್ ಕೇಳಿದೆ
4: ಕೊಕ್ಕೆ ನುಫೆನ್ನ ಗೊತ ಸಿರ್ರುಂ ಬಪ್ಪ ಸಿಗರೆಟ್ ಬೋಕಂ ಇಂಗೇ ಕೊಕ್ಕ ಕೊಕ್ಕೆ ವಸ್ ವಿಸ್ ದುವ ಕೊಕ್ಕ ವರದ್ ದೆರವೆ ಬಪ್ಪ ಸಿಗರೆಟ್ ಬೋತಿ
2: ದರ್ಫ್ಲಾ ಬಪ್ಪ ದಿನ ದುವ ಹಕ್ಕಸ್ ದುಂ ಫತ ಇಸ್ತು ಮಾಲಿನ ಕುರಾನ ಪ್ರಾಮಿಸ್ ಇಂಗೆ
4: ಕೊಕ್ಕ ವರಂ ಉಫಾ ವೆಚ್ಚ
0: ದಿವೆಹಿ ಎಫ್ಎಂ ನುವಧಿಹ ಏಕೆ ಮೆಗಾಹರ್ಟ್ಸ್
6: ಮಿದವೇಕೆ ಅಳವಣು ಮೇ ಮಿಹಾರ ದುಣಿಯೇಗ ಹಿಂಗ ಅಣಿಯಾವರಿ ಕಮ ದೇಕೊಳ ಶಾಲೆ ದೇದವೇ

0: TVFM නුව දිහ එක මෙග හස්
1: දාන්තකා ගුලිපවි ඉක්යාම රීතලවසසා
2: රේ ආදෙස් කුරියේ
1: නුව දිහ එක මෙග හස් TVFM ගේ මෙ හන් දෙයි බයි ලවත කොමස් පෙරිකෙ
2: දෙගොන් ෆිල්ම් නෝ මේ කී
0: හම දිවෙන්ගේ මොනිෆු ෆිල්ම් වැදෙනුමුග අබදුවස්.

0: දිවෙහි FM 91.1 MHz දිවෙහිගේ මොනිෆුයි පිළවෙද්දී නමුග අබදුවස්.
1: ගඩි මිහාර ෆස් ගඩි නවාර මිනිට් සාලිස් තින් සිකුතු හිංගාෆො මෙවැනි මිගඩික කෝරියම් මෙදනී ටී ටයිම් රික්වස්ට ඔ මිෂෝ දැන් ගෑගඩක හම ෂෝගේ නිමුමකා හිසාබම් මියයි එහ නමස් අදිවෙ සම එහුන් තෙරියෙක්ගෙ මෙසේජ කියාලාන හාය අසකීන හාලු අලම්දල්ලා හම රංගලුන්ගේ උම්මීද කූරන් රංගලු වනිකම ආයිරත් කොර හම රංගලුන්ගේ ජහාල දීබල හීලා බෙලිම වාරාමය මෙලව හස කොල්ලානී මිගඩීග අඩුවහන් තිබි එමෙන්න එහෙම්වීම හීලා බෙලිම වාරාමය හොම වර රීති ලව එම්මේ ද එහම මේ ලවයා එක්කො මියදගේ ශෝවි සබම නිමුමකා හිසාබන් ඇස්සම වනි එහෙම්වීම මි ලවයා එක්කො මියදගේ ශෝවෙස් නිම්මා ලාෆා වකිවෙලාන ඉරාදකුරෙවියා හම මාදමාවෙස් ටීටම් රිකස්ට ශෝය දවත්තෙමු ಗೆ ಕುರಿಯನ್ ಹುಡಿ ಶೋಧಕ ಬೆಸ್ ತವತ್ತೇಮು ಮೇದ್ಗೆ ಟೀ ಟೈಮ್ ರಿಕ್ವೆಸ್ಟ್ ಶೋ ನಿಮ್ಮಾಲ ಫಕಿವಲಾನ ಶೋ ಹುಶೈಲಿ ಅಳಗೊಂಡ ಅಜೀಜ ಫಾರೂಕ್ ಅಜ ಎಮೆ ಹಾ ಎಂತೆರಿನ ಸ್ವರಂ ಉಫಾವೆರಿ ವಾಚವೆರಿ ದೋಹಕಂಗೆ ವಸ್ಸಲಾಮಲೈಕು

0: නොදී හේක මෙගහර්ස් දිවෙහි එෆ් අබදුවස් එම් ගාත
1: නොදී හේක මෙගහර්ස් දිවෙහි එෆ්.

0: මුනිියවස් විදවාදම නුවදිහ එකෙන්ම ගහටස් දිවෙහි එම ටියුන් කොඳම්.
1: ඔසවා? 방탄은 처음이지?

0: වෙච්ච මිනිස්සකුන්නේ තිමන් රස් කලාංග තියබෑ මිහුන්න දෙව්වි රඟලු තකෙතින් තියබෑ මිහුන් කෑ උලේෂෙ අදි තියබෑ මිහුන් හම එකනි අල්ලෝහං අලුකං කුරාකම් ගාවානම එකලාංග ශුකුරුවරි වාශෙ.
1: දිවහිFM දිවහින් නායකු නුවදිය එක මෙගහර්ට්ස්
2: අලිනෝ

0: හයොකමකි හමයකනේ ඉරුමති ෆරාත නුවත හුළඟු ෆරාත තිය බෑමිහුන්ගේ මූුණුත කුරිමති කුරුමෙන් නූනෙ එහෙනෙක්කමකු හෙවකම් කුරා මිහායි අල්ලෝහෂායි ආහෙර දුවහෂායි මලායික තුන්නශායි ෆොතශායි නබිජුන්නන් ඊමාවි මිහායි අදි මුදලුගේ මච්චල් ලෝබි හුරුමා එකුවෙස් ගෑතිමාගේ මිහුන්නශායි යතීමුන්නශායි මිස්කීනුන්නශායි හාලුගා ජෙහිෆාවා දතුරුවරි නශායි එහීයන් ඉදි සලාන් ජහා මිහුන්නශායි අලුම් මිනුවන් කුරුම්ගා මුදා හේදකුරු මිහායි අදි නමාදු කායිමකු ජකෑද්දී උළේ මිහායි අදි අහදෙ කොෆිනම එවරෙන්ග අහුදු ෆුද්දා මිහුන්නෙ අදි තදුමඩු කමායි බලිමඩු කමායි හංගුරාමෑග වගුතුගා කෙක්කුරා මිහුන්නෙ තෙදවෙරිවි මිහුන්නකී එවරෙන්නේ අදි තක්වා වෙරින්නකීවිස් හම එවරෙන්නේ.
1: දිවෙහි FM දිවෙහින් නායකු නොදිය එක මෙගහර්ට්ස්.

0: DIVFM නුවදි හේකෙම බහ
1: රාන්තකා ගුලිපවි ඉක්යාම රීතවවසා
2: රේ ආතෙස් කුරියේ
3: නුවදි හේකෙම ගස් DIVFM ගේ මේ හයිනුටි බයිලවත කොමස් පෙරිකෙ
2: දුගොන් ෆිල්මර් නුනේ කියහම
0: DIVFM ගේ මොනිෆු හේ ෆිල්වැද්දේ නමුග අබදුවස්

0: දිවහෙම් දිවහින්නායක.
1: නොදිහ එක මෙගහත්ස් දිවහෙම්.
2: ලවයකස් පහ ලවයි.

0: කොංකමකා ගුලගින් අන්න ලබන්නේ.
1: ඒ එන දෙරවීම
0: කොංකමකා දෙරවි.
1: එදුහු දැන් එතා ඔෆිස් කවුලුන් බයකු එනේ අදිමලපුණි එච්චකු.
0: ඕකේ ඕකේ.

0: වන්නනි
1: ඒතියාද ගස් කෑරි හොන්න අයිරුක
0: එල්ලව එක්කොන්නර
1: එද වන්න නතාක නොන්ත
0: එල්ල වෙනා දෙතන පුන්න
1: එල
0: අන්න එක මේලෝ එක්කුන් අන්න තයිම ප්‍රතමෑනු ෆිල්ම්ග දක් අතන් කොළ පොන දේවි විස්නා විස්නා විස්න අර ලව මී හෙද්දෝති
1: තියන බලිවේගෙන් දා හිසාපතා ෆරු බදාග
0: ಹಿಸಾಬು ಹಿಂಗ ಆಕೊಲ್ಲಮ್ಮ ಕಿನೆ ಮಾಡಿ
1: ರಂಗಳವಾ

0: හිතුගෙ එම්මෙ ෆුම් මෙනුම් දුදුම් බොනතේ නේගේ එතන් ඉහසාසෙ
1: මිහාරු එ කරුණයි ඒ ආදෙහෙන් නෙතේ බොනෙෆා අහරෙන් එකෙනි කොල්ලා හිඟච්ච
2: ආදේස් කරන් දෙක තුමති ජහමේ සනා කිසලාරු
3: කලා හුදුන් සිපවෙකින්දා හිග්ගෑම වාහකත අසරුකත රාකුතකායක.

0: නුවදියක මෙගහර්ට්ස් දිවේ FM අබදුවස් එම්මේ ගාතුක
1: ඉතුරු බයක දියුම්ගේ කුරින් අනික් කවිස මොල්මින් දාවින් අටවහලානේ

0: නුවදියක මෙගහර්ට්ස් දිවේ FM අබදුවස් එම්මෙ ගාතුග
1: මුනිෆූයි ෆිලෝන්ගේ දායරා එම්මෙ තාජා දැන් මේ බලාලනී මේ හෆ්තාග සිනමාතකෂා OTT ප්ලටෆෝර්ම් තකගන්න එම්ම පොඩෙති රිලීස් තක ಹಿಂದಿ ಸಿನಿಮಾಗ ಮಿ ಹಫ್ತಾಗೆ ಎಮ್ಮೆ ಬೋಡು ಪಂಸೆಂ ಉಫೆದಿಫುವಣಿ ಸೆಪ್ಟೆಂಬರ್ ತೇವಿಹುಗ ಸಿನಿಮಾತಹುಗ ರಿಲೀಸ್ ವಿ ಹುಮಾ ಕುರೇಶಿಗೆ ಆಕ್ಷನ್ ಥ್ರಿಲ್ಲರ್ ಬೇಬಿ ಡೂ ಡೈ ಡೂ

0: දිවෙහි FM දිවෙහි නායකු නොමදිය එක මෙගහර්ට්ස්
1: කොම්මෙ මුස්ලිම කීවෙස් ඒනාගේ අහාටකා හෙව එදේ තෙදුවරි සාෆු හිතෙක්ගේ අහුළුවරේක වාංචහය නමීහෙක් මිගොතුන් තිමාගේ අහාය අල්له නෑමතේ තනවස්කොද්දේ වෑාෆි නම එක මට්ටකා තිමා උපා කොරම්වානෙ අදි එනිෑම තිමාගේ අහාට්ටකා දමහට්ටවා දෙවුන් එදි අල්لهගේ හල්දොරතුගා දුආදන්නවම්වානෙ හම එපදෑන් තිමාගේ අහාය ගෙල්ලුමෙ නුවත දෙරකමෙ දිමාවිජ්ජනම එකමං හිතාමකොන් එකමුන් තිමාගේ අහා සලාමෙක් කොරවුන් එදි දුවා කොරම්වානෙ මීගේ සිර්රකී මුස්ලිමුන්නකී අහුන්තකකවවාකන් අදි ඉස්ලාමී මුජතමාකී ඕගාතෙරිකමා එකකු අනෙකකං හම්දර්දී වුමුගේ මච්ච කායිම් වෙෆාවා මුජතමාකවවාකන් ඉස්ලාමී මුජතමාකී මිෆද මුජතමයික්කම් බයන්කොරවමුන් කව ඉතුරු රසූලා හදීස් කොරෙද්දි مَثَلُ الْمُؤْمِنِينَ فِي تَوَادِّهِمْ وَتَعَاطُفِهِمْ وَتَرَاحُمِهِمْ كَمَثَلِ الْجَسَدِ الْوَاحِدِ إِذَا اشْتَكَى مِنْهُ عُضْوٌ تَدَاعَى لَهُ سَائِرُ الْأَعْضَاءِ بِالسَّهَرِ وَالْحُمَّى البخاري ماني إِكَكُ أَنِكَكَنْ أُغَاتِرِ وُمَا إِكَكُ أَنِكَكَنْ هَمْدَرْدِي وُمَا أَدِي إِكَكُ أَنِكَكَ رَحُمْ كُرُمُغَا مُسْلِمُنْغَ مِثَالَكِي එං හශිගණ්ඩික්ගේ මිසාලෙත් එ හශිගණ්ඩුන් ගුණවනක වේනෙල් ලිබි ශකවා කුරානම හශිගණ්ඩුගේ එහෙෙන් හුරිහා ගුණවන්තකින් හේලා හුරුමා හුන් අවමුන් එ ගුණවන ලිබේ වේනුගා බෑවරිවෙ එවෙන් තහම්මල් කුරේ මීං එගැනී කොම්මෙ මුස්ලිමකී තිමාගේ අහායට්ටකා තනවස් හිතෙක්ගේ අහුල්වරියක වාන් ජෙහේ නැමීහෙක්කං අදි තිමාගේ අහාට්ටකා හෙව එදෙන් ජෙහේනමී හෙක්කං අදි තිමාගේ හිතුගා තිමාගේ අහායාමිදු එවවෙස් කහල හසදවරිකමෙ නුවත දෙකොළවරිකමෙන් ඔයගෙන් වානමීහෙන් නූංකං එහැනී හසදයකී ඉස්ලාම් දීම් හරාම් කොෆ්ෆාවාකමෙ එයි ඒගෙ සබබුන් මුජතමාවගේ එබ්බෑවන්තකන් නැතිගෙන් හිඟෑදානැතිී හසදවරිකමුගේ මානයකී ميهن دوا فاوا نعمتن نتي ديوم تيما ادون الله سبحانه وتعالى يا فريهما غتوغا ايمان ويگين تي بي ميهن نكي ابا ميهن گ اخون نامدو حسد وريوان باين نو اهني كو اترو رسولا بيان كوروا غتوغا حسد يا ايمان كمكي گولين ديچن نو اكلي فانو حديث كوربي ولا يجتمع في جوف عبد الايمان والحسد البيهقي ما ني ادي اليگ اتر حشيگا ايمان كما حسد وريكن اي وگوتكو بدلن نوا هوت ميهم و تيماگه هيفني حسد وريكموگه بلين تيمي فويفا نما كتم مي هوكم تيما كوفا وي نما ويس ايگ سببون تيما ي قران فدا اينني ඒ හසදවරිකමකී හෙවකන්තහුගේ දරුම නත්තාලාකමකව්වාති මිකම් බයාන් කොරවමුන් කීර්ති රසූලා හදීස් කොරෙව්වි බස් ෆුළුගේ මානෑගාවනී තිය බෑමිහුන් හසදවරිකමා දුරු හෙළවුන් හුට්ටේ.